ඉලාටේ මට සයික්සක් කුටක් වට සවීයාන ඇතිවේලා ඉක්මලික් ජොනිත් උනිකාත් ලිවේලාටක්වත් කැසිනම් මටක් තෙම්සාගයාන ඇතිකුට මොනට සයික්සක් කුට්.